සිතින්න අද සත්සරණාව සමග අමතක කරන්න එපා. අද තිබෙනවා තරඟයත් වැඩසටහනේ. ඉතින් බලා සිටින්න, තරඟයට එක්වන්න, තරඟයේ ජයග්‍රහණය කරන්න. බලමු කවුද අද දිනන්නේ කියලා. එසේනම් පළමුවෙන්ම ගීතයක් අහලා ඉමු.

Egi to tuni Deepika Priya Darshini Piris iting siyalla sudanam tarangaya aarambha kirimata ada iting tarangaya gana apaha ekathu wena apaha hemadama ekathu wena oba hemoma nan dannawa iting ada ekathu kena kenek innawa nan tarangaya gana em naththam tarangaya handunwa nudunnot e awunta asadharanayak wenawa tarangaya kiyanne metasatahane anka 2 sita 5 dakwa geetha ඔබට වර්ගීකරණය වර්ගීකරණය කරන්නට පුළුවන් කිසියම් කුලකයකට ඒ කියන්නේ කිසියම්

පොදු ලක්ෂණයක් භාවිතා කරලා වර්ගීකරණය කරන්න පුළුවන්. ඒත් එහෙම තමයි අපේ තරංගය කලින් පැවතුනේ. නමුත් අද තරංගයේ මම වර්ගීකරණය කියනවා. මෙය පසුගිය තරංගයට මදක් සමානයි. වර්ගීකරණය වෙන්නේ අද තරංගයේ 2.5 දක්වා කියවෙන ගීතවල කියවෙනවා අපේ දෙවියන් ගැන. ඉතින් අහන්නේ ප්‍රශ්නය, මේ ගීත පහ ඇතුළත දෙවියන් කී දෙනෙකු ගැන කියවෙනවාද කියලා. ඉතින් ඔබ පළවන ගීතයේ සිට ගණන් කර ගන්නට ඕනේ මේ ගීතේදී කියවෙන දෙවියන්ගේ නම්. උදාහරණයක් විදිහට අපි කිව්වොත් විෂ්ණු දෙවියන් කියලා, ඒ වගේම කතරගම දෙවියන් කියලා, එතන දෙවියන් දෙදෙනෙකුගේ නම් කියවෙනවා. ඒ වගේම ඒ නම තවත් ගීතයක කියවනොත් ඔබ එය ගිනිය යුතු නැහැ, එය නොගිනිය යුතුයි. දෙවියන් කී දෙනෙක්, දෙවියන් කී වරක් කියවෙනවාද නෙමේ, දෙවියන් කී දෙනෙකුගේ නම් මේ ගීත පහ ඇතුළත කියවෙනවාද කියලා තමයි අද අහන්නේ. ඉතින් හරියටම දැනගත්තහම පිළිතුරේ කියන්නේ පස්වන ගීතය ඉවර වෙනකම්ම අහන්නට වෙනවා. ඉතින් පස්වන ගීතේ ඉවර වුණාම හරියටම ගණගෙන හිටියාම ඔබට පුළුවන් අපට එවන්න පිළිතුර. පිළිතුර එවන හැටි කියන්නම් ඊළඟට මේ ගීතෙන් පසුව.

හැඟීමක් දැනෙන්නේ නැති ඔබ ඒ ගීතේ කියවුණු දෙවියන් වාසය කරන අඩවියට ගියා වගේ. ඉතින් ඒ රිද්මේට එන නර්තනයත් මතකයට නැගෙන්නට ඇති. ඉතින් එහෙමනම් කැනගන්නත් ඇති ඔබ කී දෙනෙක් දෙවියන් ගැන කියවුණාද ඒ ගීතේ කියලා ලියලා තියාගන්න. සමහර විට අපට අවශ්‍ය වෙයි නම් ටිකත්. මොකද ඒ වගේ ප්‍රශ්න වලටත් අපිට මුහුණ දෙන්නට උනා පසුගිය සතියේ තරංගයක. පිළිතුර එවන හැටි කියන්නම් කියලා පොරොන්දු උනා. පිළිතුර එවන්නට නම් ඕනේ ඔබ දැනගතොත් අපගේ Facebook මිතුරු සමාජයේ මිතුරෙක් නම් ඔබ එවන්නට පුළුවන් පිළිතුර Facebook Messenger ඔස්සේ අපගේ නමින්, එසේ නැත්නම් සත්සර රාව නමින් ඇති Facebook පිටුවේ. ඔබ අපගේ මිතුරෙක් හෝ මිතුරියක් නොවේ නම් ඉක්මනින්ම එවන් අපට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක්. අප ඔබව එකතු කරගන්නවා අපේ මිතුරු සමාජයට. ඔබට යම් හේකින් Facebook ගිණුමක් නැත්නම් එවන්න අපට ඊමේල් පණිවිඩයක් මෙන්න මේ ජීමේල් ලිපිනයට satsararawa@gmail.com නමින් ඇති ජීමේල් ලිපිනයට. යමු එමු ඊළඟ ගීතයට. බලමු මේ ගීතයේ

ඒ යුග ගීතය ගැයනි මාලනී බුලත් සිංහලයන් සහ සඳයා බුලත් සිංහලයන් විසින් ගේයපද රචනය පූජ්‍ය රඹකරණ සිද්ධාර්ථ නාහිමියන් එවගේම සංගීතයේ එච්.එම්. ජයවර්ධනයන් බොහොම සොඳුරු ප්‍රාර්ථනයක් මේ යුදගිනි දැල් ශ්‍රී ලංකාවේ ඇවිලුණු මීට දශක කීපයකට පෙර ඒ යුගයේදී බිහිවුණු ගීතයක්. ඉතින් මේ ප්‍රාර්ථනාව ඇත්ත

ඇත්තටම ඉතින් ඉටු වුණා. ඔවුන් දෙදෙනාට සිදුවෙයි දැන් මලකින් කඳුළු ගේන්න, මුහුදෙන් වතුර ගේන්න, මේ ඇවිලෙන ගිනි නිවා දමන්නට හැකිනම් කියන ඒ සොඳුරු ප්‍රාර්ථනය. කෙසේ නමුත් ඒ ප්‍රාර්ථනය ඉටු වුණා, අප වාසනාවන්ත වුණා එය දෑසින් දැක ගැනීමට. මේ ගීතය අහන කාලයේ, මේ ගීතය මුලින්ම ගැයෙන කාලයේදී එය අපගේ සිහිනයක් බවට පත් වෙලායි තිබුණේ. ඉතින් ගීත දෙකක් අවසානයි තරඟයේ යොමු වෙමු.

අපූරු ගීතයක් සමහර විට භයානක රසයක් දනවන ගීතයක්. ඉතින් ගීතය පටන් ගන්නෙම ඒ වගේ අමුතුම සංගීතයකින්, සිතෙහි මදක් භීතය ජනිත කරවන සංගීතයකින්. ගීතය පටන් ගන්නේ බෝධිලිමා නංගියේ "බෝගන්දල හෙලේ බෝවල දෙයෝ වඩින්න බයාරින්න අපේ" කියලා. ඉතින් මේ ගීතය සම්බන්ධයි මේ ජනවහරේ එන කතාවකට ඒ

මේ බෝධිලිමා ගැන කතාව. ඉතින් බොහෝ දෙනෙක් දන්නවා ඇති බෝධිලිමා කියලා දුන්වන්නේ ග්‍රාමීය ප්‍රදේශවල ගැමියන් විශ්වාස කළ අවතාරයක්, එසේ නැතිනම් අමනුෂ්‍ය දෝෂයක් විදිහට තමයි මේ බෝධිලිමා හඳුන්වන්නේ. ඉතින් අද ගීත ගයන අතර, ගීත ඇසෙන අතරතුර අපි බලමු මේ බෝධිලිමා කතාව ගැනත් මතක් කියන්නට ඔබ මීට වඩා යමක් දන්නවා නම් මේ බෝධිලිමා ගැන අපිට කියලා එවන්නට පුළුවන්. මේ ගීතයට පසු වූ කතාව ගැන මෙතැනින් පසු අපි යමක් කතා කරමු. ඉතින් මේ බෝධිලිමා කියලා කියන්නේ කටුස්සෙකුගේ වේශයක් රැගෙන එන කුඩා දරුවෙකුට සමානකම් ඇති රූපයක් බවයි කියවෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ අවතාරය, මේ බෝධිලිමා අවතාරය පෙනෙන්නේ පිරිමි පාර්ශවයට බවයි කියන්නේ. ගෑනු පාර්ශවයේ කටහඬක් ඇසිය යුතුයි මේ බෝධිලිමාගේ අවතාරයේ බැල්මට ලක්ුණු, එහෙම නැත්නම් ලක් වුණොත් ඒ පුරුෂයාට, එහෙම නැත්නම් ඒ පිරිමියාට බේරෙන්නට. මන්දයත් මේ බෝධිලිමාට තිබෙනවා සම්බන්ධයක් මේ ස්ත්‍රීත්වය සමග. අපි බලමු ඊළඟට ඒ ගැන ඊළඟ ගීතෙන් පසු.

අවසානයි අද ඉතින් මේ තරගයේ මින් පෙර පළ වුණු ගීත සියල්ලම පළවෙනි ගීතේ හැර ගීත සියල්ලෙම කියවුණා දෙවියන් ගැන. අපි අහන්නේ අද තරගයේ පිළිතුර විදිහට දෙවියන් කී දෙනෙක් ගැන කියවුණාද කියලා. නමුත් දැන් පිළිතුර ලෑස්ති වෙන්න බෑ. ඊළඟ ගීතයටත් යා යුතුයි පිළිතුර සොයා ගැනීමට නිවැරදිව. ඉතින් බෝධිලිමා ගැන කියනවා කියලා කිව්වා. ඉතින් ඒක එක්තරා ගමක එක් කාලයක මේ දරුවෙකු ලැබෙන්නට සිටි කාන්තාවක් මිය යනවා. සාමාන්‍ය චාරිත්‍රයක් විදිහට එසේ දරුවෙකු ලැබෙන්නට සිටි කාන්තාවක් මිය ගිය විට උදරයේ ඉලුක්මානා වැනි කැපෙන කොළයක් භාවිතයෙන් උදරයේ යම් කැපුමක් යොදා තමයි මේ ආදාහන කටයුතු කරන්නේ කියලා එහෙම සම්ප්‍රදායක් එහෙම චාරිත්‍රයක් තිබිලා තියෙනවා පුරාණ ග්‍රාමීය පරිසරවල නැත්නම් ගම්වල. ඉතින් එක්තරා කාන්තාවක් මෙසේ දරුවෙකු ලැබෙන්නට සිටියදී මිය ගිය විට මෙන්න මේ චාරිත්‍රයේ සිදු නොකර අවසන් කටයුතු කළා කියලා කියවෙනවා. ඉතින් එතනින් පස්සේ තමයි මෙන්න මේ කතාව එහෙමත් නැත්නම් මේ බෝධිලිමා අවතාරය ගැන කතාව පටන් ගන්නේ.

සත්සරණව වැඩසටහනේ පළමු අඩහෝරාව ගත වෙනකොට ගීත හයක් ප්‍රචාරය කර අවසානයි අද තෝරාගත් ගීත සමුච්චයේ. ඉතින් මේ ගීත හයෙන් අවසානයට ඇසුණු ගීත පහ අපි තෝරාගත්තේ දෙවියන් ගැන යමක් කියවුණු ගීත. ඉතින් අද අපි ඇහුවේ ප්‍රශ්නය, දෙවියන් කී දෙනෙකු ගැන මේ ගීතවල කියවුනාද කියලා. ඉතින් නිවැරදි පිළිතුර පළමුවෙන්ම එවපු කෙනාට තමයි ජයග්‍රහණය හිමිවන්නේ. මතක තබා ගන්න පිළිතුරු දෙකක් එවන්නට බෑ. අප පිළිතුරු දෙකක් එවොත් අවසානයට එවන පිළිතුර තමයි බාර ගන්නේ. ඒක නිසා හොඳින් කල්පනා කරලා නිවැරදිව

පිළිතුර දැනගෙන පිළිතුර අපිට යොමු කරන්න අපේ Facebook Messenger හරහා එසේ නැත්නම් email පරිවිඩයක් කරා ඔබ අපේ මිතුරෙක් මිතුරියක් නොවේ නම් තවමත් ඉතින් අපි කතා කර කර හිටියේ බෝධිලිමා කියන මේ අවතාරය ගැන ඉතින් මේ පුරාණ ගැමියෝ බෝවල දෙවියන්ට

එම ඒ ගමක ගැමි කතක් දරුවෙකු ලැබෙන්නට එසේ නැත්නම් දරුවෙකු පිළිසිඳ ගත්තාම සඳුන් කුමාරී කියන දේවතාවියට පඳුරක් ගැටගසා භාරයක් උණු බවත් කියවෙනවා. ඒ වගේම මේ බෝධිලිමා අවතාරයේ යම් කෙනෙකුගේ පසුපසින් එන්නට පටන් ගත්තොත් මේ මහරජා මේ තනිපංගල මේ ගමන් බිමන් යනකොට ඉක්මනින්ම ඔවුන් උපදෙස් දී තිබෙන්නේ එවන් පුරුෂයන්ට ළඟම ගෙදරකට තට්ටු කරලා කතා කරන්න ගැහැණු කෙනෙකුගේ කටහඬ ඇසුනොතින් මේ අවතාරය පලා යනවා, කිසිම උපද්‍රවයක් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ සඳහන් වෙන්නේ මේ පසුපසින් පෙරලීගෙන යම් කිසි ගුලියක් වැනි දෙයක් එනවා, එය පිටට පැන පිට බදා ගන්නවා. ඊට පසුව ඔහුට හෙල්ලෙන්න බැරුව ඒ අමනුෂ්‍ය දෝෂයට ඔහු ලක් වෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් හැකි ඉක්මනින් ගෙදරට ගොස් ස්ත්‍රියකගේ කටහඬක් ස්ත්‍රියකට කතා කරා නම්, උදාහරණයක් විදිහට අම්මේ කියලා, එසේ නැත්නම් බිරිඳට, එහෙම නැත්නම් නැගණියක් ඉන්නවා නම් සොහිරියක් ඉන්නවා නම් ඒ සොහිරියගේ නම කියලා කතා කරාම ඔවුන් නැගිට පැමිණ දොර අරින්න කතා කරන විට මේ අවතාරය මේ බෝධිලිමාගේ උපද්‍රවයෙන් ගැලවෙන්නට පුළුවන් කියලා තමයි ගැමි විශ්වාසය තියෙන්නේ. ඉතින් එසේ නම් යොමු වෙමු ඊළඟ ගීතයට. වැඩසටහනේ අඩ හෝරාවකුත් ගත වෙලා විනාඩි කීපයකුත් ගෙවුණු මේ මොහොතේ

ඒ ගීතවතුනේ අපේ වර්ධන බාලසූරියමිරු ගීතයේ සමගින් කල්පනාලව මල්වනේ. ඉතින් මේ මා පසුකිය වූ දේව කතාවල එහෙම නැත්නම් දේව කතාවේ විස්තරත් අඩංගුනේ මා පෙර කිය වූ පොතක අඩංගුණා මේ කරුණු. ඒ පොතේ කතෘ මාගේ මේ වෙලාවේ මතකයට නැගෙන්නේ නැහැ. එය යම්කිසි පර්යේෂණ නිබන්ධනයක් අලලා සැකසුණු පොතක්. සිංහල දේව පුරාණයේ නමිනුයි ඒ පොත

ලියවෙලා තිබුණේ. ඒ පොතේ බොහොමයක් විස්තර කළේ ශ්‍රී ලාංකීය සංස්කෘතියට, ගැමි සංස්කෘතියට සම්බන්ධ දෙවි දේවතාවුන් පිළිබඳ. අත වශයෙන්ම කියනවා නම් බොහෝ දෙවිවරුද, සිංහල බැතිමතුන්, ඒ වගේම ද්‍රවිඩ බැතිමතුන් දෙපිරිසම අදහන දෙවිවරුන් තමයි ප්‍රසිද්ධව සිටින්නේ, විශේෂයෙන්ම විෂ්ණු දෙවියන්, කතරගම දෙවියන් ඒ වගේ. නමුත් මේ සිංහල දේව පුරාණේ නම් පොතේ සිංහල මිනිසුන් අතර තිබූ, පුරාණ සිංහල මිනිසුන් අතර තිබූ ඇදහිලි විශ්වාස පිළිබඳ තමයි කතා කර තිබුණේ. ඉතින් දෙවිවරු බොහෝ ගණනකගේ විස්තර තිබුණා. හරිම කුතුහලය දනවන පොතක් ඔබටත් හැකි නම් යම් දවසක ලංකාවට ගියොත්, ඔබ විදේශයක සිටිනවා නම් මේ පොත හොයාගෙන කියවන්න. බොහොම ලස්සන කතාවලින් හෙබි මේ ගැමි කතා, මේ වගේ ජනවහර ජනශ්‍රුතිය පිළිබඳ ලියවුණු පොතක්.

මියුරු හඬ මුසු කළේ අමරසිරී පීරිස් ගායන ශිල්පියාණන්. මෙහිත් දෙවියන් ගැන කියවුණා, නමුත් විශේෂිත වූ දෙවි කෙනෙකු ගැන කියවුණේ නෑ. කෙසේ නමුත් තරගයේ අවසානයේ දැන් පිළිතුරු ලැබෙමින් පවතිනවා. බලමු කවුද ජයග්‍රාහකයා කියා. හැබැයි කියන්නේ නම් ලබන සතියේ. ලබන සතියේ ජයග්‍රාහකයාට ලැබෙන්නේ මොනවාද? ඔබ දන්නවා, ඔබ කලින් ජයග්‍රහණය කරලා තිබෙනවා නම්, තරගයට සහභාගී වෙලා තියෙනවා නම් ඔබට ලැබෙන දේ. දිනුවත් ලැබෙනවා ඔබ කැමති ගීතයක් ඊළඟ වැඩසටහනින් ඔබට. එසේ නම් යොමු වෙමු තවත් මියුරුම ගීතයකට. ප්‍රකාශ කරන්නට පෙර පිළිතුර, නිවැරදි පිළිතුර දෙවියන් කී දෙනෙකු ගැන කියවුනාදැයි කියා.

කාලය කෙමින් කෙමින් ගෙවී ගොස් අවසානයටත් ළඟා වෙනවා. වැඩසටහන ඉතින් වැඩසටහන අවසාන වෙන්නට කලින් කියන්නට ඕනේ අද පිළිතුර. ඉතින් තරඟයේ පළමු ගීතේ වුණේ නාදසලඹ වෑන හඬට. ඉතින් ගීතයේ කෙලින්ම කියුණා කතරගම දෙවියන් එහෙම නැත්නම් කඳ සුරුඳු ගැන. එතකොට එකයි. ඊළඟ ගීතයේ උනේ දෑතින් වැඳලා වැඳලා ඒ ගීතයේදී කියුණා මහසෙන් රජුට කියලා. ඉතින් මේ මහසෙන් රජු මින්නේරිය දෙවියෝ ලෙසින් දේවත්වයට පත් වුණා. මේ කතා කරන්නේ මහසෙන් රජුට කියලා ඒ මින්නේරිය දෙවියන්ටයි. ඒ නිසා දෙවනියට අපේ ගීතයේ පැමිණි දෙවියන් මින්නේරිය දෙවියෝ. එතකොට දෙකයි. තුන්වෙනි ගීතේ උනේ අද අපේ දවසේ කතාවටත් මුල පිරූ විශාරද ගුණදාස කපුගේ ගායනා කළ බෝතලිමා නංග.

ගීතය. ඉතින් මේ ගීතේ කියවුණා දෙවීවරුන් දෙදෙනෙක ගැන, ඇත්තටම දේවතාවියක් ගැනත්. ඉතින් පළමු දෙවියන් පළමුව කියවුණා බෝවෙල දෙවියෝ ගැන, ඒ වගේම සඳුන් කුමාරි ගැන. එතකොට දෙවියන් හතර දෙනෙකු ගැන කියවුණා පළමු ගීත තුන ඇතුළතදී. ඉතින් හතරවන ගීතේ වුණේ සතරවරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින්. ඉතින් හැමෝම දන්නවා සතරවරම් දෙවියෝ කියන්නේ දෘතරාෂ්ට්‍ර වෛශ්‍රවණ විරෝධ විරූපාක්ෂ කියන හතර දෙනා කියලා කියනවා. ඒ වගේම තවත් තැනක සිංහල දේව පුරාණය කියන පොතේ සිංහල දෙවිවරු හතර දෙනෙක් ගැනත් කියනවා. කොහොම හරි එතන දෙවිවරු හතර දෙනෙක් විදිහට ගැනෙන්නට ඕනේ සතරවරම් දෙවියෝ කියන එක හැමෝම දන්න නිසා. අප කවුරුත් දන්නා වෛශ්‍රවණ විරූඪ විරූපාක්ෂ සහ ධෘතරාෂ්ට්‍ර කියන. එතකොට දෙවිවරු අට දෙනෙකු ගැන කියවුණා සතරවරම් දෙවි මහරජ ගීතයට එනකොට. නෑ, ඒ ගීතයේ තවත් එක දෙවිවරේ ගැන කියවුණා. ඒ කිව්වේ වලාහක දෙවිඳු ඉසිවර ඇසින් බල බලා පුතු දෙස කියනකොට කියවුණා දෙවිවරු නම දෙනෙක් ගැන හතරවන ගීතය වෙනකොට. තුන්වන ගීතය මදක් විචාරයට ලක්වන ගීතයක් වුණා. බොහොම දෙවියන් කෙරෙහි දෙවියන්ට අභියෝගයක් වන ගීතයක් බවට පත් වුණා. ඒ ගීතයේ දෙවිවරු තිදෙනෙකු ගැන කියවුණා. ඒ කතරගම දෙවියන්, විෂ්ණු දෙවියන් සහ සමන් දෙවියන් ගැන. ශ්‍රීපාදයට අධිපති සමන් දෙවියන්, දෙවුන්දරට අධිපති උපුල්වන් දෙවියන්, එහෙම නැත්නම් විෂ්ණු දෙවියන්, ඒ වගේම කතරගමට අධිපති මුරුගා, හෙවත් කතරගම දෙවියන්. කොහොම හරි කතරගම දෙවියන් ගැන පළමු ගීතයේ කියවුණා. එතකොට දෙවියන් නම දෙනෙකු ගැන ගීතවල කියවුණා. මේ ගීතෙන් දෙවියන් දෙදෙනෙකු ගත යුතුයි. එවිට දෙවියන් ගණන 11යි. ඉතින් ඔබ එව්වා නම් පිළිතුර දෙවියන් ගණන 11යි කියා ඔබ නිවැරදි. මීට වෙනස් පිළිතුරක් තිබෙනවා නම් ඔබ තහවුරු කළ යුතුයි පිළිතුර. එනම් ඔබ හඳුනාගත් මට හඳුනාගත නොහැකි වූ දෙවිවරයෙක් දෙවියෙක් ගැන හඳුනාගත්තා නම් මේ ගීතවල ලියා එවන්න. ඒ දෙවියන් ලිස්ට් එක, දෙවියන්ගේ නම් ටික එක දිගටම මට ලියලා එවන්නට ඕනේ. ඔබ මා සමග එකඟ වන්නේ නැතිනම්, එසේ නැත්නම් දෙවිවරු 11 දෙනෙකුට වඩා කියවුණා නම් මේ ගීතයේදී. එසේනම් එයයි නිවැරදි පිළිතුර විය යුත්තේ. ඔබ එව්වා නම් නිවැරදි පිළිතුර සතුටු වෙන්නට පුළුවන් යථා කාලයේ ඔබට පණිවිඩයක් ලැබේවි. ඔබ කැමති ගීතය ඉල්ලලා එය ප්‍රචාරය වෙනවා ඊළඟ වැඩසටහනේදී. ජයග්‍රාහකයාගේ නම සහ ගීතය දෙකම කියන්නම් ඊළඟ වැඩසටහනේදී. හරියටම දවස් 7කින්, එහෙම නැත්නම් තවත් සතියකින් එළඹෙන බදාදා දිනේ. එසේනම් අදට වැඩසටහන අවසන් කර ඔබෙන් මා සමුගෙන යන්නම්. සුවබර රාත්‍රියක් ඔබට පතමින්, ඒ වගේම හෙට දිනය සුවබර දවසක්. හෙටින් එළඹෙන සතිය ඔබගේ සිතුම් පැතුම් ඉටු වෙන ඉතාමත් හොඳ සතියක් බවට පත්වේවා යන ප්‍රාර්ථනාවත් සමගින් ඔබෙන් සමුගෙන යනවා ඔබේ හිතවත් සුරංග දසනායක ගින් එන්නම්. හරියටම හමුවෙමු තවත් දින 7කින්.

0: ඔබ දැන් ගත වූයේ ඔටාංගෝ ඇක්සස් රේඩියෝ වෙතින් ඔබ වෙත පිරිනැමුණු සත්සරරාව මියුරු ගීතාවලිය සමගයි. හෙළ කලාකෙත අස්වැද්දු මියුරු ගී සමුච්චයෙන් බිඳක් රැගෙන තවත් සද්දිනකින් ඔබ හමුවට එනතුරු ඔබට ආයුබෝවන්.
1: Toyo Ngā Reo o Te Hapuri. Free FM 89.0.

ඒ ගීතව තුනේ අපේ වර්ධන බාලසූරිය මියුරු ගීතයේ සමගින් කල්පනාලව මල්වනේ. ඉතින් මේ මා පසුකිය වූ දේව කතාවල එහෙම නැත්නම් දේව කතාවේ විස්තරත් අඩංගුනේ මා පෙර කිය වූ පොතක අඩංගුණා මේ කරුණු. ඒ පොතේ කතෘ මාගේ මේ වෙලාවේ මතකයට නැගෙන්නේ නැහැ. එය යම්කිසි පර්යේෂණ නිබන්ධනයක් අලලා සැකසුණු පොතක්. සිංහල දේව පුරාණය නමිනුයි ඒ පොත ලියවෙලා තිබුණේ. ඒ පොතේ බොහොමයක් විස්තර කළේ ශ්‍රී ලාංකීය සංස්කෘතියට, ගැමි සංස්කෘතියට සම්බන්ධ දෙවි දේවතාවුන් පිළිබඳ. අත වශයෙන්ම කියනවා නම් බොහෝ දෙවිවරුද, සිංහල බැතිමතුන්, ඒ වගේම ද්‍රවිඩ බැතිමතුන් දෙපිරිසම අදහන දෙවිවරුන් තමයි ප්‍රසිද්ධව සිටින්නේ, විශේෂයෙන්ම විෂ්ණු දෙවියන්, කතරගම දෙවියන් ඒ වගේ. නමුත් මේ සිංහල දේව පුරාණය නම් පොතේ සිංහල මිනිසුන් අතර තිබූ පුරාණ සිංහල මිනිසුන් අතර තිබූ ඇදහිලි විශ්වාස පිළිබඳ තමයි කතා කර තිබුණේ. ඉතින් දෙවිවරු බොහෝ ගණනකගේ විස්තර තිබුණා. හරිම කුතුහලය දනවන පොතක්. ඔබටත් හැකිනම් යම් දවසක ලංකාවට ගියොත්, ඔබ විදේශයක සිටිනවා නම් මේ පොත හොයාගෙන කියවන්න. බොහොම ලස්සන කතාවලින් හෙබි මේ ගැමි කතා, මේ වගේ ජනවහර ජනශ්‍රුතිය පිළිබඳ ලියවුණු පොතක්.

කැලුම් ශ්‍රීමාල්ගේ පද රචනයකට ඒ මියුරු හඬ මුසු කළේ අමරසිරි පීරිස් ගායන ශිල්පියාණන්. මෙහිත් දෙවියන් ගැන කියවුණා, නමුත් විශේෂිත වූ දෙවි කෙනෙකු ගැන කියවුණේ නෑ. කෙසේ නමුත් තරගය අවසානයි, දැන් පිළිතුරු ලැබෙමින් පවතිනවා. බලමු කවුද ජයග්‍රාහකයා කියා. හැබැයි කියන්නේ නම් ලබන සතියේ. ලබන සතියේ ජයග්‍රාහකයාට ලැබෙන්නේ මොනවාද? ඔබ දන්නවා, ඔබ කලින් ජයග්‍රහණය කරලා තිබෙනවා නම්, තරගයට සහභාගී වෙලා තියෙනවා නම් ඔබට ලැබෙන දේ දිනුවත් ලැබෙනවා. ඔබ කැමති ගීතයක් ඊළඟ වැඩසටහනින් ඔබට. එසේ නම් යොමු වෙමු තවත් මියුරුම ගීතයකට. ප්‍රකාශ කරන්නට පෙර පිළිතුර, නිවැරදි පිළිතුර, දෙවියන් කී දෙනෙකු ගැන කියවුණාදැයි කියා.

කෙමින් කෙමින් ගෙවි ගොස් අවසානයටත් ළඟා වෙනවා වැඩසටහනේ. ඉතින් වැඩසටහන අවසාන වෙන්නට කලින් කියන්නට ඕනේ අද පිළිතුර. ඉතින් තරඟයේ පළමු ගීතේ වුණේ නාදසලඹ වැයෙන හඬට. ඉතින් ගීතයේ කෙලින්ම කියුණා කතරගම දෙවියන්, එහෙම නැත්නම් කඳ සුරිඳු ගැන. එතකොට එකයි. ඊළඟ ගීතයේ උනේ දෑතින් වැඳලා වැඳලා ඒ ගීතේදී කියුණා මහසෙන් රජුට කියලා. ඉතින් මේ මහසෙන් රජු මින්නේරිය දෙවියෝ ලෙසින් දේවත්වයට පත් වුණා. මේ කතා කරන්නේ මහසෙන් රජුට කියලා ඒ මින්නේරිය දෙවියන්ටයි. ඒ නිසා දෙවනියට අපේ ගීතේ පැමිණි දෙවියන් මින්නේරිය දෙවියෝ. එතකොට දෙකයි. තුන්වෙනි ගීතේ උනේ අද අපේ දවසේ කතාවටත් මුල පිරූ විශාරද ගුණදාස කපුගේ ගායනා කළ බෝතලිමා නංගියේ ගීතය. ඉතින් මේ ගීතේ කියවුණා දෙවිවරුන් දෙදෙනෙක් ගැන, ඇත්තටම දේවතාවියක් ගැනත්. ඉතින් පළමු දෙවියන් පළමුව කියවුණා බෝවෙල දෙවියෝ ගැන, ඒ වගේම සඳුන් කුමාරි ගැන. එතකොට දෙවියන් හතර දෙනෙකු ගැන කියවුණා පළමු ගීත තුන ඇතුළතදී. ඉතින් හතරවන ගීතේ උනේ සතරවරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින්. ඉතින් හැමෝම දන්නවා සතරවරම් දෙවියෝ කියන්නේ දෘතරාෂ්ට්‍ර වෛශ්‍රවණ විරෝධ විරූපාක්ෂ කියන හතර දෙනා කියලා කියනවා. ඒ වගේම තවත් තැනක සිංහල දේව පුරාණයේ කියන පොතේ සිංහල දෙවිවරු හතර දෙනෙක් ගැනත් කියනවා. කොහොම හරි එතන දෙවිවරු හතර දෙනෙක් විදිහට ගැනෙන්නට ඕනේ සතරවරම් දෙවියෝ කියන එක හැමෝම දන්න නිසා. අප කවුරුත් දන්නා වෛශ්‍රවණ විරූඪ විරූපාක්ෂ සහ දෘතරාෂ්ට කියන. එතකොට දෙවිවරු අට දෙනෙකු ගැන කියුණා සතරවරම් දෙවි මහරජ ගීතයට එනකොට. නෑ, ඒ ගීතයේ තවත් එක දෙවිවරයෙක් ගැන කියුණා. ඒ කිව්වේ වලාහක දෙවිඳු ඉසිවර ඇසින් බල බලා පුතු දෙස කියනකොට කියුණා දෙවිවරු නම දෙනෙක් ගැන හතරවන ගීතය වෙනකොට. තුන්වන ගීතය මදක් විචාරයට ලක්වන ගීතයක් වුණා. බොහොම දෙවියන් කෙරෙහි දෙවියන්ට අභියෝගයක් වන ගීතයක් බවට පත් වුණා. ඒ ගීතයේ දෙවිවරු තිදෙනෙකු ගැන කියුණා. ඒ කතරගම දෙවියන්, විෂ්ණු දෙවියන් සහ සමන් දෙවියන් ගැන. ශ්‍රීපාදයට අධිපති සමන් දෙවියන්, දෙවුන්දරට අධිපති උපුල්වන් දෙවියන්, එහෙම නැත්නම් විෂ්ණු දෙවියන්, ඒ වගේම කතරගමට අධිපති මුරුගා හෙවත් කතරගම දෙවියන්. කොහොම හරි කතරගම දෙවියන් ගැන පළමු ගීතයේ කියුණා. එතකොට දෙවියන් නම දෙනෙකු ගැන ගීතවල කියුණා. මේ ගීතෙන් දෙවියන් දෙදෙනෙකු ගත යුතුයි. එවිට දෙවියන් ගණන 11යි. ඉතින් ඔබ එව්වා නම් පිළිතුර දෙවියන් ගණන 11යි කියා ඔබ නිවැරදි. මීට වෙනස් පිළිතුරක් තිබෙනවා නම් ඔබ තහවුරු කළ යුතුයි පිළිතුර. එනම් ඔබ හඳුනාගත් මට හඳුනාගත නොහැකි වූ දෙවිවරයෙක් දෙවියෙක් ගැන හඳුනා ගත්තා නම් මේ ගීතවල ලියා එවන්න. ඒ දෙවියන් ලිස්ට් එක, දෙවියන්ගේ නම් ටික එක දිගටම මට ලියලා එවන්නට ඕනේ. ඔබ මා සමග එකඟ වන්නේ නැතිනම්, එසේ නැත්නම් දෙවිවරු 11 දෙනෙකුට වඩා කියුණා නම් මේ ගීතයේදී, එසේනම් එයයි නිවැරදි පිළිතුර විය යුත්තේ. ඔබ එව්වා නම් නිවැරදි පිළිතුර සතුරු වෙන්නට පුළුවන් යථා කාලයේ ඔබට පණිවිඩයක් ලැබේවි. ඔබ කැමති ගීතය ඉල්ලලා එය ප්‍රචාරය වෙනවා ඊළඟ වැඩසටහනේදී. ජයග්‍රාහකයාගේ නම සහ ගීතය දෙකම කියන්නම් ඊළඟ වැඩසටහනේදී. හරියටම දවස් 7කින්, එහෙම නැත්නම් තවත් සතියකින් එළඹෙන බදාදා

නේ. එසේනම් අදට වැඩසටහන අවසන් කර ඔබෙන් මා සමුගෙන යන්නම් සුවබර රාත්‍රියක් ඔබට පතමින්. ඒ වගේම හෙට දිනය සුවබර දවසක් හෙටින් එළඹෙන සතිය ඔබගේ සිතුම් පැතුම් ඉතිරි ඉටු වෙන ඉතාමත් හොඳ සතියක් බවට පත්වේවා යන ප්‍රාර්ථනාවත් සමගින් ඔබෙන් සමුගෙන යනවා ඔබේ හිතවත් සුරංග දසනායක ගින් එන්නම් හරියටම හමු වෙමු තවත් දින 7

0: ඒ ඔබ දැහන් ගත වූයේ ඔටාංගෝ ඇක්සස් රේඩියෝ වෙතින් ඔබ වෙත පිරිනැමුණු සත්සරරාව නියුරු ගීතාවලිය සමගයි. එළ කලාකෙත අස්වැද්දූ නියුරු ගී සමුච්චයෙන් බිඳක් රැගෙන තවත් සද්දිනකින් ඔබ හමුවට එනතුරු ඔබට ආයුබෝවන්.
1: Be different. Be free. Free FM 89.0.